0: දිවෙහි FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස්
1: දිවෙහි බස් දිවෙහිගේ ෆහරු
2: මිබහන් අල්ගුන් මෙනුකුරි හිතරාම එහෙම් පයිපන කුරානි
1: දිවෙහි බස් දිවෙහිගේ ෆහරු

මාදමා මුළි කවුමුහි පහට්ටන් තිබී මිය දුගෙදරීන්. මාදමා හරු මීහුනවවානී ඉගේ මිය දුගෙදරීන්. මාදමා එබ අන්නකං දන්නන් තිබී වෙස් මිය දුගෙදරීන්. හාදබොඩුසි මායකේ උෆුලං ගොතී මිය දුගෙදරීන්.

0: රීති අබදුවස් රීති
1: දිවෙහි FM නුවදිහ එක මෙගහට්ස්
2: මීලම් හලටිෆ් ලම්

0: මුනිියවස් ෆිදවාදම නුවදිහ එකෙන්ම ගහටස් දිවෙහි එම ටියුන් කොඳම.
1: රාජ්‍යහෙන්දනා

0: පාරගේ හවර්බද නුවේ දානෙන් නුන් හෙමි කියනි
1: හම වරු බලි කොන්ති ඔලනෙද මිහාරු මී ගේ බේනුම් වස්සාමාන එක්කුරුම්ගේ ඔලනි හම වෙච්ජත හම වෙච්ච දෙංකුන්ක වෙග එහෙම් වීරු
0: එබුණා හැම හැදෙන් එහිංගා හිඟුන් තමස් එහෙම මදු වී තති හම වෙච්චකම වන්න එගෙම කියච්ච
1: හසිිගඩු
0: එච්චේ දේතු මානෙකි මී එක්කල මේ ජොගින්න හිංගා හිඟු ඒ බෑ ජස් සෑන්ති ඔලන දෝ හිඟාෆ ෆතාෆ එහෙන්ත සාලිගේ කොන්තාක දනි ආටිෆිල් බීච ්‍රේකදනි එහෙන්ත ෆක්කා ඉගේ අනික ගියක කෑරික විස්නු හ දුරත්ති ජස්සාදනගේ කෑරෙකුන්ඩ මෙහර නෙවිය දෝ සෑකල් ගොති නට්ටාලනි දෝ සලින්ගේ නසි එකනි දනි
1: හම
0: රශූලු ගොතන් එහෙවි මහම ටීම් හදෑන්ති ඔලනි දෝ රංගලු හෙවිමගේ තිකොලන් ඇස් තිකොල ගොසේ සුට්ටු මෙන්න ඇති හමත් මිහද තිකොළු මිහුන් හෝදැන් තිහිංගලනි දෝ
1: හාසාන්නෙ
0: මෙහැද නසීයකි නසිමරශ ඊදුගේ ඊ දෙක්ගාශ දැ හුරවුණියෝ මේ රශුක කුලේ කුළිවෘතක ස්වර ගදයන් හම හරිකඇතෙරි වාමී හෙදෝ මිෆාර කියන බවා නසීගේ බෑ ෆුද්දා මෙබුණේ මේ හිපහට්ටන් කාකු එබේ ලානි අහ තීවර හිතාම්වෙරි හබරින් ති දෙනි රශුක තිවි බයක මෙ රෙහාතන රඟල්වානිකම බලම දෝ කොම්බෙ සරක මඩුවානෙන් හීවේ දෝ
1: මාලයක්නහුන්නාටගන්නගකම
0: ඒ අගින් කමෙත් දෝ හෙමම ප්ලේන්ටන් එබෙත්තා දොහොයින් එබයි නසීය කොල්ල වෙත්ත මියතු ගෙනෙස් තේවි එබෙන් එපුුණ හෙ ලවේ කෙදෙස් මේ කාක කාසවා ලවේ ඕකේ හිඟ හැමරීත් ලවේ වෙච්ජ ආඩු අහම දෝ මිලව ජහෑදේ අහරමෙන්ගේ දෙකම ඒගේ කූරින් අහරමෙන් දෙමිහුන්ගේ පරාතුන් සරි ලවේ ගෙනෙස් තේන නසීයගේ ඕකේ වකි වෙලාන අරං උපාවෙරි වගුත් කොළකන් එදගේ අමිදරාක මි ජහදී රේ ගල්ගුන්ෙන් කුරිය ගෙන්දිය දිවහෙ මේ වෝට්ස්ක එම මොල ලෙමකුන් හොමුණු ලව මිඩිටියුන්ගේ වෑසරිවා.

0: දිවෙහි FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස් දිවෙහි FM
1: ඒ මාවෙ සුට්ටා දැෆින්
2: අහරම සුට්ටා දැෆින්
3: ඒ ලිස්ටුක මාවෙ සීමනාලා
4: අමිල්ල ෆෑසාන්දෑගෙන් අමිල්ල හසිං අඩ ගෙල්ලුන් දිරුමකි කිහා මොයකමේ ඒම මවෙ සුට්ටා දැෆින්
5: දුම්ෆයි අහරුමෙන්ගේ හතුරේ දුම්ෆතුගේ ස්තුමාල් කුරුම්ගෙ සබුන් දිමාව සිහි මස්සල්තවග අහරකු හැම් මිලියන වුරෙකින මිහු මරුවාකම තෆා සිසාප්තකුන් දක්කා ಫಸ್ ನುಜೆಹಿ ಅವಹ ದುಂಫತುಗೆ ಇಸ್ತಿಯು ಮಲ್ಕುರುಂ ಹುಟ್ಟಾಲ ಮಾಹಿಂಗ
6: ಇಸ್ಲಾಮಿ ಉದರೆಹುಗ ಫವಾಲೆ ಫಾವಣಿ ಹರದನ ಶಹಸಿಯೆತ್ತಹುಗೆ ಅಲಿಗದ ವಿದುವರು
5: ಅಲ್ಗುಣ್ಮೆಂ ಎಮ್ಮೆಂವಿಸ್ ತನ್ನ ಗೊತುಗ ಇಸ್ಲಾಂ ದೀನುಗೆ ಹಿಮಿನೆ ಅಳುಕಂಗೆ ದಾಯಿರಾಯ ಮುವಾಮಲಾತುಗೆ ದಾಯಿರಾಗ ಬಯ ಕಂತತ ವಕಿ ಗೊತಕ ಕುರುಂವಣಿ ರಸೂಲ ಸೊಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ವಾಜಿಬ್ ಕುರಫಾಫಾ

මෙහර ගඩින් හතුරුගඩ සාලිස් දෙමිනට් මේ නුවදිහේක මෙගහර්ට්ස් දිවෙහි FM දිවෙහි FM මෙගඩියග අල්ගුන් මෙන් කුරියම් මිගෙන් දා ටී ටයිම් රිකුවෙස් ෂෝග මිහා හිසාබුන් එහුන් තෙරියෙක්ගෙ මෙසෙජෙන් මි කියාල් දෙනි මෙසෙජ් ෆෝන් ආෆ් මෙවනී රුෂාගෙ මෙසෙජ් ක මෙවනී මියදු මෙසෙජ් මි කොල්ලි ලවෙන් අඩුව හාලං ශලබීගෙ හීවියේ මි ලව ප්ලේ කොල්ල දීබා හාස්සකෝ අයියා අදි නුහාය එහෙම මිහා හිසාබුන් ශලබීගෙ හීවියේ මි ලව මිහිමනාල් දෙනි

0: best.
1: මුනිියවස් විදවාදම නුවදිහ එකෙන් මෙගහටස් දිවෙහි එම ටියුන් කොඳම්ම.
2: ආයලාය දෙකොළ සහුරා ලෝබින් කුරි කෑවෙනි.
3: මිහාතුගේ ෆරාතුන් අහරින් බේනුම්වා ෆද ලොයිබ්බා අලාලොමා ඕකා තෙරිකන් ඉහසස්නුවනි කීවේ.
2: ලෝබීගේ හුළුකොළු ෆඩුවේ කෑවෙනෙ නිමුම කහමියත්තිය සබභකි කොබෑබා. සහුරාගේ හයාතුගේ වාහක අඩු හාලුම කොම්මෙ බුද දුවහෙක්කරේ දිහෙත් ජහාය රිපීට් බුරාස්පති දුවහුගරේ එකාර ජහාය. ඕඩියෝ වාහක
4: Ladies and gentlemen, you are not ready for this.
2: Dile hefemo film ari series bilma shogrewa ihun terina genesteni. Balala sai.
5: Nice job, kid.
6: Thanks. Captain. Big fan of Spider-Man.
5: Yeah, we'll talk about it later.
7: ඒ එන්ද්‍රාණියා වර වෙපදවති මුන්නනේ.
2: බලාලන් සලි ෆිල්ම් අදි සීරිස් තකයකු මිෆහරුස් ෆහී බද්දල් කොල්ලානේ.
6: Well, good luck with your journey.
2: බලාලන් සලි
8: කොම් හප්තයිගේ වෙස් බුදදොහ මෙන්දුරු ෆව් දේත් ජහයිරු රිපීට් බුරාස්පති දොහගෙර දිහයි ජහයිරු අදි හුකුරු දොහගේ මෙන්දම පාර ජහයිරු. හම එකනි නුවදිහ එක මෙගහට්ස් දිවෙහි එෆෙමු.
1: නුවදිහ එක මෙගහට්ස් දිවෙහි එෆෙමු.

0: දිවහිම් දිවහින්නායකු නුවතිය එක මෙගහටස්
1: අමානත් තෙරිකමකි මුජතමයිග්ගා හුන්නන් ජෙහේ අහ්ලාකයාතුගේ මෑගඩු එබ්බ මකාරිමුල් අහ්ලාගුගෙ තෙරෙෙන් හිමනේ එම්ම මුහිම්මු එක්කන්ත එහෙම්වෙ අමානත් තෙරිකං ගුලිෆාවනී ඊමාංකම රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් හදීස් කුරවාෆාවේ ලා ඊමාන ලිමල් ලා අමානත ලහු වලා දීන ලිමල් ලා අහ්දල මානයි අමානත් තෙරිකං නෙම්මීහායන් ඊමාංකමෙන් නෙතේ අදි අහ්ද වෆාතෙරි නුවා මීහක දීනෙන් නෙතේ අමානත් තෙරිකමුගෙ දායිරායකි වර ෆුලා දායිරාය ඒගෙ තෙරේග ﷲ ގެ ޙައްޤުތަކާ ಆದಮުގެ ދަރީންގެ ޙައްޤުތަން އެކުލެވިގެންވެ ހުރިހާ މަސްއޫލިއްޔަތެއް އޭގެ އެންމެ މަތީ ދަރަޖައިން ފެށިގެން އެންމެ ދަށު ދަރަޖޭ ދާންދެން އަމާނާތުގެ ތެރޭގައި ހިމެނިގެންވެ ދީނީ ގޮތުން ތިމާ އަދާކުރަން ޖެހޭ ކޮންމެ ވާޖިބަކީ އަމާނާތެއް ތިމާޔާ ތިމާގެ އަހު އަނެއް އިންސާނަކާ ދެމެދު ތިމާ ހިންގާ މުޢާމަލާތަކުގައްޔަށް ತಿಮಾಯಾ ತಿಮಾಗೆ ವೆರಿ ರಸ್ಕಲಾಂಗೆಯ ದೆಮೆದುಗೆ ಗುಳುಂತಕುಗ ಅಮಾನಾತ್ ತೆರಿವುಮಕಿ ಹಿಂಹಮಜೆಹುಮ ಅಮನ್ ಅಮಾಂಕಮ ರಕ್ಕಾ ತೆರಿಕಂ ಲಿಬಿದೇಕಮೇ.

0: අදි එකලාගේ උඩුම් ෆෙම් වෙස්සවි රස්කලාගේ එ ෆෙනුන් තිමන් රස්කලාගේ හොරිහා භාවතගේ ගස් වැළුවීමේ අදි ඒ ගස් ගහා ගෙහෙන් රෝ ෆෙහිකුලාගේ ගොෆ්ත නෙරුවා එයින් මතිමච්චන් හුන්න ඔට්ටර්ත නෙරුවමේ අදි කදුරු රුකුගේ එත්තකුන් ගෑගාතුන් ඉහාත නෙරුවමේ අදි මේ බිස් කදුරායි ෑතුඥායි අන්නාරුගේ බගීචාත නෙරුවමේ එතකෙති එව්වත්තර් වෙගෙන්වා හාලුගයියායි එව්වත්තර් වෙගෙන්වා හාලුගේ තියබෑමිහුන් ඒගේ මේවා නොකුන්න හිඳු එ මේවා අශායි එ මේවා ෆක්කාවා ෆක්කාවුම අයිබ්‍රත්ගේ නජරකුම් බලාශේ හම කශවරුන් ඊමාම්වා බයක එකන්තගා දලීල්තකෙබ්වේ.
1: අලිනූරු

0: දිවෙහි FM දිවෙහි නායකු නොමදිය එක මෙගාහර්ට්ස්
1: දෙන් ඉنسانගේ ශුඌරතක ඛයාලුත අනින් ඉنسانක වාසල් කොද්දේ එම්මෙ අසරුගද වසීලතකි දු මාලුමාත එකියකි හුනර්තක තජුරිබා එබ්බයිගේ ෆරාතුන් අනෙ බයක ගෙන්ගොස්තේ එම්මෙ මුහිමු එච්චකීවෙස් දු එහෙන්කමුන් ආයිලායා මුජතමාවගේ හමජෙහුමා කුරි එරුම බේනුම් කුරවේ එම්මෙ බාරුගද හතියාරකි දු හම එහෙම්මෙ ආයිලායා මුජතමාවගා දෙකොළෙරිකමා ෆිතුන ෆසාද උෆෙද්දුමුගා බේනුම් හිෆිදානේ එම්මෙ නුරක්කාතෙරි හතියාරකීවෙස් හම දු මිකංකං මිහෙන් හුරුමායිකු මුස්ලිමුන් දුලුගෙ බේනුන් හේගොතුගා හිෆුමශා එවෙස් නුරංගලු මක්සදෙක්ගා දුලුගෙ බේනුන් නුකුරුමං ඉස්ලාම් දීනුගා වනී වරබ්බොඩ බාරු අලුවාෆ ආඛිර දුවහුන් මෑන් අල්ලාහු දින්නවානේ මුඅමිනුන්ගෙ සිෆත කීරිත් ඛුර්ආනුගා බයාන් කුරවවාෆා වායිරු ඒගෙ තෙරෙයින් එස් සිෆයකි බේනුමෙන්නෙ බේකාරු වාහකතකුන් දූ රක්කා තෙරිකුරුන් කමුගා වනී අංගවාෆා හමයි ෆදැන් තෙදුබුණු මශා මීස්තකුන්ගේ මෙදුගා හමජෙහුමා සුල්හවැරිකං ෆෙතුරු මශා ඉල්මු උගන්නා දිනු මශා හෙවකන් තත්තකං අමුරුකුරු මශා නුබෑකන් තත්තකුන් දුරුහෙලිවුම නසේහැද්දී ඉර්ෂාදු දිනුම දුළුගෙ බේනුන් කුරුමක් වනී අංගවාෆා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෛහි වසල්ලම් ඉර්ෂාදු දෙවවාෆාවා ගොතුග මුස්ලිමකු එච්චෙ බුණා නම බුණාම් වානී හෙවබහෙ හෙවබහෙ බුණවෙන්නෙන් නම එච්චෙ නුබුණෙ හනුහුරුන් මාමොළු හෙකුමෙත්තෙරියකු ඒනාගෙ කුඩ දරිෆුලද්දින් නසේහතෙක්ගා බුණෙෆාවාකම රිවා කුරෙයිෆාවේ තිබා මීහකා ජදලුකොක්ගෙන් බලිබෙදානෙ එකමකු හනුහුරෙගෙන් බයියෙන්නුවානේ එහෙන්කමු තිබා වාහක දෙක්කුම වුරෙ එහෙම් මීහුන් දක්කා වාහක අඩුවෙහුමං ඉස්කන්දේශෙ ෆහෙ බුණෙවුණු එච්චකට්ටකා ෆහුන් හිතාමකුරංජෙහේ ෆදයකුන් හනුහුරෙගෙන දුවහකුවෙස් හිතාමකුරාකෂෙන්.

එකලාංගේ ඉස්වැදිය මිසාලෙන් නැති උඩුතකායි බින් හෙද්දවි රස්කලාංගේ එකලාංගේ දරිකලක වාණී කිහිනකුන් හෙයි එකලාංගෙන් අඹිකම්බලක වෙස් නොවේ අදි හොරිහා තකෙච්චෙන් හෙද්දවි එකලාංගේ අදි එකලාංගේ හොරිහා තකෙච්චේ මොළද්දෙන වඩුගම්වා රස්කලාංගේ.

0: දිවහිFM දිවහින් නායකු නොමදිහ එක මෙගහර්ට්ස්
1: කොම්මි ඉන්සානකස් කොම්මි නස්ලකුන්ෑ මීහක වීනාවස් කොම්මි සරහද්දෙගි මීහෙන්නාවස් මීන් කොම්මි මීහක වෙස් එහිතරාම් කුරංචිහේ අලුගන්නන්ගේ අමිල්ල නෆ්සන් එහිතරාම් කුරා ෆදෑන් එන් ෆර්දුන්න වෙස් එහිතරාම් කුරව්වා එහිතරාම් කුරව්වා එහිතරාම් හෝද්දවා

0: නොදිය එක මෙගහටස් දිවහිෙක්. අබදුවස් එම්ම ගාත.
1: අබදෆෙහි ලවතකායකු උම්මාසීග තිරිය.
2: ඉත්තකුන් ජාගහෝදි එම්මේ ගයාවා ෆන්නානුන්ගේ හඳාන්තකායකු.
1: හඳාන්ත උගෙ තෙරිය දතුරු කොල්ලමක්.

0: දිවෙහි FM 91 MHz දිවෙහිගේ මොනිෆුයි පිළවදේ නමුග අබදුවස්
1: නුවදිහ එකෙන් මෙගහත් දිවෙහි FM

0: ප්‍රෝග්‍රෑම් එක දැරෙවි.
1: හ්ම් හ්ම්. එහෙම බලලා ති ඉන්නානේ DFM 91 ඒ පේජ් ඒ පේජ් එකේ නෝ. ආ ඒ පේජ් එක මුරිහා ෂෝ එක වෙස්.
0: ඉන්න අසු කියන්නේ ද ප්‍රෝග්‍රෑම් එක වෙන ෆෙස්ටිවල් දාර එහෙන් කියා තියලුන ඉතින් කිව්වයි නු ෆෙන්න නේද නන්න නොට් කරක්.
1: ආහා.
0: ඒක සුවල් කරලානු මෙයාල.
1: හා. ඒ DFM 91 පේජ් උම් මේ મેસેජ් කරන්ටා ද? ඒ පේජ් එක අම හුරිහා ෂෝ එක වෙස් මිහාර મેસેජ් කරාන. ඉගේ
0: request ko bare wanda
1: ha
0: eti den ingunu do etu adwang in da hem puni mudai ek mehem program te in comment ne
1: gitu
0: no penna ni kiwe ba
1: wala
0: ke phone mat le ba ve in kara ra in
1: aha e mara baaj ve rekhen ede baki vela na tu mara bada shukriya
0: ha ho ikolo sara baaj ve rekhen ede
1: mihar gadi miwani inu gadi haminiti gafno deheke megahertz tv fm migadi ga kuria migen dani lava fita misho mirege misho wesnu gadi tiriha hame kuria dairu antu ge lava jahal dinum ge kuri mi jahal deni migadi ke feshun kam gawa amil raaku ge lava
2: lafzum eraaku
3: dirhi fm ge kumme gadi rege feshun wes divehi amilla raage ke laveku

0: මුනිියවස් විදවාදම නුවදිහ එකෙන් මෙගහටස් දිවෙහි එම ටියුන් කොඳම්මා.
1: රීඩ් අපට වෙස්රීඩ්.

0: ދިވެހީ FM 91.1 MHz. ދިވެހީގެ මුනිފුයි ෆිල්වැ දිනුමුග අබදුවස්.
1: ලෝබි ලෝබි

0: نوديها كم ميجا هاتس تبقى هي فعلا.
1: දිවෙහි FM එහුන් දෙරින්නා බද්දල් කුරණී
2: වරන් ખાસ හුෂේලුන් තෙරිය ගෙස්ට් RJ
3: ගෙස්ට් RJ ගතුගා බද්දල් කුරා ફરાતાයකු තෆාත මෞදුතක වාහක දක්කානුමගේ ફુરસત
2: ගෙස්ට් RJ නුවදිහ 1 මෙගාහර්ට්ස් දිවෙහි FM
4: ගෙස්ට් RJ බුරස් වෙද්දුගේ රේගණු අග්ගඩි ෆනරාග ස්ටුඩියෝ එම් වගුතු
5: දිවෙහි FM නොදී එක මෙගාහර්ට්ස් දිවෙහි FM දිවෙහි නායකු නොදී එක මෙගාහර්ට්ස්
6: අලිනෝ

0: එබහී මුජිසාතෙන් අත්වජනම එයන් හමකශවරුන් ඊමාවානකමං එවරෙන්න්න වෙවුණහා ගදෙක්කෝ අල්ලෝහ ගන්දී හවාකරති. කලේගෆානු විදාළ වාශ හමකශවරුන් ආයත්ත වනී අල්ලෝහග හදරතුගේ එ ආයත්තන් අතුජ්ජනම එවරින් අමල් කුරානේ ගොයි තියබෑමිහුන්නන් අංගාදනී කුන් එච්චෙන් හියේ එවරින් ඊමානෙන් නවානෙති.
1: දිවහිFM දිවහින් නායකු නොදිය එක මෙගහර්ට්ස්
2: අලිනෝ